0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ 1 MHz
1: දෙන් ඉන්සානගේ ශුඌරතක ඛියාලුත අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජ්තමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජ්තමාවගා දෙකොළ එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගෙ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන්කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකන් ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකන් අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙ බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගෙ කුඩ දරිෆුලද්දින් නසේහතෙග්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොග්ගෙන් බලිබෙදානේ එකමකු හනුහුරෙගෙන් බයියෙන් නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරං ජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.

0: DVFM 91 MHz දිවෙහිඟ මොනිෆුයේ පිළවැදේ නමුග අබදුවස්
1: මී අහමදාමිත්

0: DDFM නුවදි හේක මෙගහ
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම ප්‍රීත
2: ලවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් DDFM ගේ මෙහන් දෙයි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නුනේ කියහම
0: දිවෙහිගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්

0: 91 MHz DVF. Abadues emmegat.
1: මෙහර කඩින් 30කට 16 මිනිත් මේ නෝදිහේ කේ මෙගහර්ට්ස් දිවිහි FM දිවිහි FM මෙගඩීග කුරියම් මිගෙන්දනි එහුන් තෙරින්ගේ හොවුන් ෂෝක බෑවරි වේදු මන්නුනි මෙගඩීග ලවෙන් හිමනාලම් බේනු කම ගවානම PSM යා මෙදරකෝ DFM 91 පේජ මෙසේජ් කොල්ලම් මිජෙහෙනි ෂෝක බෑවරි ක ගුලාලේ ෆමිවනි හබ්බය අස්සලාමු අලයිකුම්
2: වලයිකුම් සලාම්
1: කීනේ හාලු හබ්බා
2: වාරා රංගලේ ෆයිකීනේ
1: හාම ඉදත් කොයි වර බරාබර් කි කොල්ලනි ති මෙගඩීග
2: මේ හැම ඩියුටිකම වලන්නේ මේකදී
1: ඩියුටික
2: ඩියුටික වලංගු සහිමන්නවක දෙකින්නේ නේද
1: මියා රෂුගත ඩියුටි මියොන්නනි
2: රෂුග
1: ඩියුටි ගොඩෙන් කොෆහිය බද්දල වෙෆද ඕන්නානි
2: කිතම්ද දුව
1: බුඩි කුඩ කො හන්දෑනි තිකන්නේ මියොලෙනි මියාර කොංකමෙත්ත කොං මි කොල්ල මිජෙහෙනි
2: මියාර ෆෙනුගෙ මාසක් කරන්
1: ෆෙනුගෙ ඒතා උලේ නේද මිහාර විසීත දෙන්
2: මෙයාද හ විසීත
1: මෙබුනි අනින් හෙම් බුර හේති
2: එහෙම්
1: බුර එන්නොන්ද බුර දුවස් දුවහා බුර නූන් දුවස් දුවස් දෝ දැනි නෙයි ලයික් වේත හිංගම ජෙහෙත
2: අසකුන් ඇස අතර කොන්නේ මල්ලාව දෙන් රේගන්ඩ පොඩේ ගේ ගොරේ නන්
1: එම මියදුගේ ප්ලේන් එකේ කොබේ හවීරු
2: ඒ දෙන් දත්තමගේ දෙමගේ
1: දත්තත ප්ලේන් හදා මිහකි නසීමන තිකල් දත්තෙන් හුරි කන්දෝ ඔබ කොන්න වේකේ ගෙන ස්තේම්වි
2: ඒ වාදාරහ වරන් හාත නැංග මිහර ඩෝහන කම් කුරි දුව හු නන්නු කි දුව පුඩි කිමන්නේ නු පොඬු වෙරන් තිවන්න ගෙන වෙන්න බුන්නේ නෑ ඒ නියු වාය වරන් හාත්සක උම්මේද කුරන් අඩුව අනනි කොමයි
1: ඕකේ එහෙම ෆයිව සුම්මේද කුරන් නියු මාඩුව හම් හුන්නානි කම එහෙම ලව ගෙන
2: ස්තේන වරස්සක කුරි නුගුණගේ
1: නන්නු ගුණගේ නෝ ඕකේ එම්ම හව ලව ජහල් දෙනගේ

0: මෙහර ගඩින් දිහ ගඩ අශා විස් මිනිට් මීන් වදිහක මෙග හටස් දිවහේෆම් දිවහේෆම මෙග ඩේග කුරිය මිකෙන්දා එහුන් තරින්ගේ හොවන් ශෝග ගුලාදේ ෆමිවනී ඉනයි ස්ලාම් ලේකුම් ඉනා අනෙක්කාවස් මියෝති බද්දලුවෙ දෝ හාලු හම රඟලුවානකම ෆයි උම්මේද කුරණ ඉගේ ඔබ කුඩ මීහා ගොයාගේ මිහාරු බෝටු බලාලා නිම්මාලාෆ අයි එහෙනු මිහාරු වෙහේ තේබ අනික බේරදනි අනිකාව සම බේරදදාම් බේනු වනි දෝ දැ නඟලෙන් ගින ගින ගින කුදින් නිරලීම විස් දෝ
1: බීතු බල අලලාශ කියාතිමද
0: දැ මියද එහා හුණු නූම්වීම වෙස් හිග ඇම්වානෙන්නු එනුනේ මෙහාර මිදුස්කුල මියලනි වරන් හුණු වාතිය දෝ ඉන මිගඩීග දෙෙන් කොන්න වේ ගෙනස් තේවි බේනත හාස කොල්ල
1: අඩුහාමන දසාහිය
0: ඕකේ ශුක්‍රියා ඉන්නේ

0: ටිවේFM නෝදි හේක මෙබහ
1: දාන්තකා බුලිපවි ටිකෑම රීත
2: ලවසා රේ ආතස් කුරියේ
1: නෝදි හේක මෙගස් ටිවේFM ගේ මෙ හැන් ටි බයි ලවස කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම දිවෙන්ගේ මුනිසු හේ ෆිල්වැදේ නමුග අබදුවස්

0: Movie Mode. Movie Mode.
1: ලක්ෂණ මියදු මි මන්දරතකු සුවාත මිකුරමු අන්නනි සනම් තෙරි කසම්මා ගුලේගතු හම වර ගින හුරියා සුවාතකන් හේ නගල් ජොබ් දෙමු තියන්නනි ගේ දෙන්ව සුවාත කි ඉන්දර්ගේ රූම සරු දණි කී වෙක කම් බොඩ දෙමු දෙ ෆිල්ම් ගවර බොඩ ට්විස්ට් එකන හිසාබෙ දෝ මි අස්ලු
0: ඉන්දර්ගේ රූම සරු දණි සරුගේ කෑවෙන්නේ නුකරඤ්ඤා සරු කොක්කගේ කෑවෙන්නේ නුකරවේ එහෙම මේනගේ මෙහුන්න ඕල්ඩ් ෆැෂන් නා හෙදි කුජ්ජකු මේන රිජෙක්ට් කුරීම ඒ ඕල්ඩ් ෆැෂන් චේන්ජ් කුර මේකෝවායි කුරම් වෙගෙන ಅಸಲು ಇಂದರ್ಗೆ ಗರ್ಲ್ ಫ್ರೆಂಡ್ ಅಕ್ಕಿ ಮೇಕೋವಾಯ ಫೇಮಸ್ ಮೀಹೆ ಸೊ ಏನಾಗೆ ಏನೇ ಅಪಾಯಿಂಟ್ಮೆಂಟ್ ಹದ ರಿಕಮೆಂಡೇಶನ್ ಹೋದ ದಾಣಿ
1: ಹಂಗೆ ದೆನ್ ಹಮ ಎತ್ತಿ ಎ ರೂಮ್ ಗ ಹಾದಿಸ ಹಿಂಗಾಣೆ ಎರೆ ದೆನ್ ಗರ್ಲ್ ಫ್ರೆಂಡ್ ಅಂಗ್ ಹಮ ಗಡಿ ಗಾದೆ ನಾದೆವೆಗೆ ಹಮ ಕೂಡ ಹಾದಿಸ ಹಿಂಗ ದೆನ್ ಪೊಲೀಸ್ ಕೇಸೆ ಗೊತ್ತುಗ ವಾ ಉಳೇತ ಅದು ಪೊಲೀಸ್ ಮೀಹಾಗೆ ಹಿಮ್ಮಡುವಣಿ ಕೋಚೆ ಕೇ ಬುಣೀವ ಕಂಗ್ ಹಂದ ಮೂರಿತ ಕೋಚೆ
0: Sorry, I love you kehne ka
1: dusri
0: chance nahi milega
1: yeah sir dono ko sorry I love you kehne ka second chance nahi milega sir
2: kya bolus tu kya bola abhi tumne wo sorry
1: sir sorry I love you kehne ka second chance nahi milega sir
2: sorry
1: so please
2: hey bharti
3: ji sir
2: वैसे तो इसके घाव जल्दी भर जाते हैं लेकिन फिर भी हॉस्पिटल ले जा पट्टी करा दे और घर छोड़
1: सारू के बप्पा सारू अंगुलों कंडाला सो बकी कोबा
0: ए असलो बोनाने मिसअंडरस्टैंडिंग ना का है दे इंदर के रोमन सारू ए दो फेनोनी मा आदि फेनों गोतुंद हम बोले विदान
1: इंदर के ಬುರಕಶಿ ದೋ ಲೇಯಣ್ಣಾತಿ ಸರು ಗುದುಯಿವಗುತ ಬಪ್ಪೆ ಮಿ ಫೆನುಣಿ ದೋ ಅದೆಮ್ಮ ಸುವಾಲ್ ಕಿ ಇಂದರ್ ಹೋದದೇನೆ ದೆಮ್ ಹಿಸಾಬುಂದೆ ಗುಳುಂ ಕಂಡಾಲೀಮ ಹುಣ್ಣಾಣ ತಾಣೆ ಸರುವಂ ಹೋದದೇನೆ ಇಂದರ್ ತಾ ದೋ ದೆ ಇಂದರ್ ಹೋದದೇನ್ ಗೇನ್ ಸರು ನಿಕುಮೆಗೆನ್ ತಾಣೆ ಕೀವೆ ಅಸ್ಲೋ ಎರ ನಿಕುಣ್ಣಣಿ
0: ಇಂದರ್ ಹೋದದೇನ್ ಗೇನ್
1: ಆ ಇಂದರ್ ಹೋದದೇನ್ ಗೇನ್
0: ಏ ಅಸ್ಲೋ ಎದೋ ಹೋ ಇಂದರ್ಗೆ ಬಪ್ಪೆಯ ದಿಮಾವೀಮ ತಿ ವಾಲೆಟ್ ದೇನ್ ಹಿಂಗ ಮಣ ಜಹುಂ ಹಿಂಗೆ ದುವಹೋ ತಿ ಇಂದರ್ ತಿಬುಣಿ ಗೆಟ್ ಲೋಸ್ಟೆ ಏನ ಬೇನು ನೋವಿ ಹೇಗೆ ಅಂತ ಎದೋ ವಿಚಕೆ ಅಸಲು ವಾಲೆಟೆ ವೆಟ್ಟುನಿ ಇಂದರ್ಗೆ ಬಪ್ಪ ಆತು ದೆನ್ ಇಂದರ್ ಏರು ಬಪ್ಪದಕ್ಕೆ ರುಳಿಯನ್ನಾತಿ ಎವೆಸ್ ಕುಳುಮೆ ಬಾಬಂ ಬೇಣ ದೆನ್ ಮೀ ಫೆಣ್ಣಿ ವಾಲೆಟ್ ಅಕ್ಕಿ ಕಾಕುಗೆ ವಾಲೆಟ್ ಎಕ್ಕ ಸೊ ಇಂದರ್ ದಾನಿ ಮೀ ವಾಲೆಟ್ ಎಲ್ಲ ಲಫ್ ದೆನ್ ಸರು ಮಿದಾನಿ ವಾಲೆಟ್ ದೆನ್ ಇಂದರ್ ಬಪ್ಪ ಕ್ಯಾರಿ ದೆನ್ ಇಂದರ್ ಎಕ್ಕ ಲಾಂಬುರಾದಾಫ ದಾಂ ಹದಿಮು ಸಾರು ಅಣಿಕ ಮಿದಾನಿ ಇಂದರ್ ಕ್ಯಾರಿಯದ್ದು ಬೇಸೆ ಬೋತೆ ಎಗುತ ದೆನ್ ಇಂದರ್ ಮಿ ಕೊಪ್ಪಾದಿ ಕೊಪ್ಪಾದ ಮೇಬೇಣ ಗೆಟ್ ಲೋಸ್ಟೆ ದೆನ್ ಏನು ಬೇಣ ಅನು ಗೆದ್ದಾಕ
1: ಯಾ ಓಕೆ ಓಕೆ ವರ ತಪ್ಸು ಹಿಂಗೆ ತಿ ಕಿಯಾದೇಲು ಸಿಂಗೆ ಹಮಾರ ರಂಗಳ ಫಿಲ್ಮ್ಗೆ ಮಂಜರ ತಮ ಎಕ್ಕ ಬುಡಾ ಹಮ ಸಿಕುಂಡಿಗೆ ಎಕ್ಕ ಮುಳೆ ಫಿಲ್ಮ್ ಎಬೋಳೆ ಕಂಗೆ ಬೇಂಗೆ ತಿ ಕಿಯಾದೇರು ಮಿಗೆ ಏನು ಎವೆ ಸುವಾಲೆ ನೇಗೆ ಗೊತ್ತ ಕುರೆವೇನ್ ಹೆಣ್ಣೆ ಸಿಹಾ ಸ್ವರಿತಕ್ಕೊ ಮೀಹ ಹುರಿ ಹಿಂಗೆ ದೆನ್ ಸುವಾಲೆ ಕಿ ಗೇ ನೆರಲ್ ಮಫಹು ಬಪ್ಪೆಯ ಬದ್ದಲ್ ಕುರಂತ ಮಂಜರು ಗವಣಿ ಕಿಹಿನಿ
0: ಮೇಕೋವ ಕೊಗ್ಗೆಂದು ಮೇಕೋವ ಕೊಗ್ಗೆನ್ ಬಪ್ಪೆ ದಕ್ಕಾದಂದಿಯ ತಾಂಗ ಮೀನನಿ ಎಮಿಹುಂಗೆ ದೆಂ ಬುಣಾಣಮ ಅಂತಿಮ ಸಂಸ್ಕಾರ ಏಕಂತ ಕುರನ್ ದೆಂ ಏನಗೆ ಹಿತ ವರ ಅಸರು ಕುರನಿದೋ ಅಸ್ಲು ಹೇಗೆ ಅಸರು ಕುರಿ ಹಿಂಗೆ ಆಮೇಲೆ ಎವೆಸ್ ಏ ವರ ದೇರವೆ ಸೀನ್ ಅದ್ದು ಅಸ್ಲು
1: ಓಕೆ ಏ ಮಾಣಿ ಇಂದರ್ಗೆ ರೂಮು ಫೆಣ್ಣು ದೂಹ ಫೆಶ್ಗೆ ಏನೇ ಕಿ ಏನೇ ಬಪ್ಪಗೆ ಇದ್ದಾರೆ ನೂಂಕ ಮಾಡಿ ನಿಮ್ಮಾಗೆ ತಿಬ್ಬುಣಾ ಹೆಂಗೆ ಮರುವೆ ಫುರಿದ್ದಾರಿಯ ಗೊತ್ತ ಬಲಾಂಗ್ ಇಮ್ಮೆ ಉರುಣಿದೋ ದೆನ್ ಅವ್ ಸುವಾಲಕಿ ಅಭಿಮನ್ಯು ಸರುವ ಫೀಲ್ ದೆ ಫಹುರಿ ವಾಹಕ ನುಣಿಯ ಸರುವ ಹಾಸ ಹುಸಾಸ್ತಕ್ಕೆ ಕುರಿವೇಕಂ ಬುಣಣಿ ಫಿಲ್ಮ್ಗೆ ಕೊಂ ಹಿಸಾಬೆಗ್ಗ
0: ಏ ಮೇಕೋವಾ ಕೊಗ್ಗೆಂಗ್ ಲೈಬ್ರರಿಯ ಡ್ಯೂಟಿ ಅದಿಯ ಫುರ ತಮ್ ದೋಸ್ ಎಹೆನ್ ದೆಂ ಬುಣಾನಿ ದೋ ಎದು ಹುದೋ ವಿ
1: ಆ ಎದು ಹುವಿ ಓ ಮೈ ಗಾಡ್
0: ಮೊಳೋದ
1: ದೇವಿ ಸುವಾಕಿ ಅಭಿಮನ್ಯುಗೆ ಮ್ಯಾಂಬ ಫ್ಯಾನ್ ಸರುಗೆ ಸರು ಆಯ್ದೆಮು ಕ್ಯಾವಿನ ಗಬ್ಲು ನು ಅಸೋಬಕಿ ಕೊಬಾ
0: ದೆನ್ ಎಮ್ಮಿ ಹುಂಬುಣಾ ಗೊತ್ತ ಐ ಅಮಿಲ್ಲ ಬಪ್ಪ ಮಿಸಾಲ್ ಕ ನೆಕ್ಕುಜ್ಜಕ್ಕ ಮಹದ ಅಂತಿಮ ಸಂಸ್ಕಾರ ಏಕಂತ ನಿಮ್ಮ ಜನಾ ಸಾದೋ ದಿವೆ ಹಿಂಬುಣಾ ನಮ ಏಕಂತ ಕೊಫ್ಫ ನಿಮ್ಮ ಫೋರಿ ಕುಜ್ಜವೀಮ ಎಹೆಂ ಕಣ್ಣಗೆ ರೀಸನ್ ಗ ಬುಣನಿ ಅದು
1: ಎಹೆಂ ಬುಣನಿಂಗೆ ದೆಮ್ಮತಿ ಸರುಗೆ ಬಾಯ್ಯಕಿ ಕೊಬಾ
0: ಬ್ರೈನ್ ಟಿಯೋಮ
1: ಯಾರೇ ಹಮ್ಮ ಎವ್ರಿ ಡೀಟೇಲ್ ಎಬ್ಬೂರಿಂಗೆ
0: ಹಂದೆ ಏ ಅಸ್ಲು ವರ ಇಂಪಾರ್ಟೆಂಟ್ ತಂಕೊಳ್ಳು ತಂಕೊಳ್ಳೋದೋ ಎಮ್ಮಣ್ಣ
1: ಇಂದರ್ ಏನಾಗೆ ಬಪ್ಪದಕ್ಕೆ ರುಳಿ ಅಣ್ಣ ನಿಕ್ಕೊಸೊಬ್ಬ ಕಾವಳೆ
0: ඇයි ඒන ඒ අංහරු කුරීග දිමා ෆෝරි කමගේ ඒනගේ කේස්සෙ බලා දෙෙන් ඉංකාරු කුරීම කම බොඩ පෙදවෙෙන
1: ෆිල්ම් නිම නිවර හිද්දති ගොතක ශෙබුණ ෆිින්තාද
0: කොම ස්වරක
1: නිම්මාලුම දියුම්ග කුරින් ආනේ සරූගේ මෑම්බ ෆෑන් ඉන්දර වර ලයික නුවේ දෙකමකු ෆහුන් ෑවිෙන් ජ ස්ලු එබස් වනිකීවගේ නුනිය කෑවෙනි කුරන් ඕකේ වනිකීවගේ
0: ඒ අස්ලෝ සරු බලිවි ෆහුන් ඉන්දර් දැන් දෙ පහරක දිය සරුමෙන්ගේ ති අලාෆන්න හාරු නගම්වගේ දැන් එදෝහ මෙබුණනේ මිසාක සරූ දෙරනු කුරාමගේ මිසාක සරුව ගෙල්ලුම ලිබිතන්ති අමිල්ල මරුවස් වෙදානම නූනේ හැමෙහකු මරස් ලාාන් සෝ ඇති සරුගේ බප්පය තංකොල
1: හිටුයිද
0: හිටුයි
1: ඕකෝකේ හෙම හිටුවේගෙන් ගොස්ස කෑවෙන් එබසෙස් වනිද
2: තුම් ජෙස්සේ काम चोर गुंडे को एक माला चढ़ाने से इतना फर्क क्यों पड़ता है?
3: क्योंकि कल सरू की शादी है मेरे साथ। और इस बार आपको इनवाइट करने नहीं आया हूं पिछली बार की तरह, बल्कि यह कहने आया हूं कि जब सरू यह माला देखती है ना तो उसे दुख होता, रोती है वो, और उसके आंसू रोकने के लिए मैं मार सकता हूं।
0: දැන් ඒරම් මීගෙන අස්ලු මී ෆිරිහෙන් කුද්ජයකි සරුව එම රංගලු චොයිස් කඳ
1: එන වර ලෝබිවාකන් අසු ගබූ කරවුණනිද ෆිල්ම් නිමණ කියනගේ
0: ෆිල්ම් නිමණී අනෙක්ක තිබුණහ ෆෙට්ටේ තංකොළුන් එකමකු ති සරූ මරුවා තංකොළුන්ද ඒ අස්ලු මෙයින් තංකොළු කන්න එම දෙරවා දැන්ති තංකොළුන් දෙන් නිමුන් අස්ලු එහා දෙරෙන්නු ඇති නිමුන් ගොතුන් ෆුරතම් ෆෙෂේ තංකොළු පහුන් දක්කා ෆයිනෙම්ද
1: ඒ ගස් කෑරි හොරගෙන් එන සරුවට්ටකා ඔය හෝදි හාස ජාග කොළෙන් ඒ සරු වලුම දො ඒ ගස් ඒගේ ගොන්න බොඩු ගහේගේ දශුගද
0: දැන් මිසුවා අනකති විතම් විසාක පාහග විත ඒන ෆිල්මුග කොම්මෙන් සිසාාවකුම් බුණානෙ ඒනගේ මිසාක ඒන වලුදාශය මියනි තාකුද ඒර ඉන්දර එතන දියාම කොම්මස්කම කොද්දේනම එතන් එබහරි තහඳ ඉන්දර් ගස් කෑරිය දියාම මා කොලකුන් ඒනානකති කොත්දනම
1: අනික සැබට් කරන බුණීම ෑවිස් දස්සාලා
0: ආයස් ඒ කුරින් බුණ පයින් තන් කොල එතන් කොළොන් එදෙක්
1: ආද පොනි ඕකේ මිසුන්ගේ එම්මෙ වරද බෑල් සීන් සැබුරි හිතා කුඩලා කහල තිබුණ හැන්ගේ ෆිල්ම් ලශන්න මි ෆිල්ම්මුන් එම හිතා කුඩලා කහල මර රොවේ රොවේ කහල රොවේ දෝ මිෆිල්ම්
0: බලාාතින් මන්දර කොන් රොව
1: එකගොත එම රොවේ එම හිතා කුඩලා මන්සරකි කොබා
0: ෆුරතම ෆැෂිගෙන් දඥා ෆොරතම බයකි ති ජනාස ති මේකෝව කෝගෙන් ගියද්දිය තංකොළු ඇයි දෙම් වර අසරු කොරි තංකොළ දෙන් දෙම් බුණඥා බුණානි ති ඒන බලිමී හෙක්කං ති ෆරුබදය කාරයගෙන් එතංකොළු නිම්මාහති ඉන්දර අධිමාවි තංකොළු දෙම්බුණ ජබුණන්නේ ති නිම්මිතාංග බප්පය අය වාහක දක්කා තංකොළු ති මෙහෙන්දී ෆිලන්දෙන් අධි වකුතු එබොයි හේ එතංකොළු වරාස්සු හිතුග ජැහුන්
1: ටයිම එබෙන්හේ අහම්ෙන් දො එන පතිම නතුකර හීන ෆිල්ම් අදේතර වගුත් එබෙන් හෙද අරය අහරම හීකුරවරවර මා බොඩ ෆිල්ම් හම මෙකා ඉමෝෂනල් ඩයිලොක්ස් තක වර බලාාප මෙහුන්නන එහනු
0: කොම්මස් වරක
1: ඕකේ ලශන අද සෙබුරි තුරුසුවාතන්ගේ
0: ඕකේ

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: තිමායකී හසබා නසබ්ගෙ ගොතුම් මති මීහකවමුන් එහෙන් මිහුන්ගේ එහතරම් තිමාය තිබේනිකමක් හීනු කුරේ
2: එකම තිමායකී එහෙ මීහුන්නන් එහිතරම් කුරා මීහෙන්නවා එහෙම මීහුන්ගේ එහිතරම් තිමාය ලිබේනකම යකින් කොරේ එහිතරම් කුරව්වා එහිතරම් හොද්දවා

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුතකායකු

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුදුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයේ ඒ ආදේහෙන් නෙතේ බොනෙපා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙක කුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාගුත කායකු

0: ආමේකණි නෝදිහා එකේ මෙගහට් දිවේ FM
1: අබද ෆෙහි ලවතකයක උමාසිගෙ තිරිය
2: හිටකුං ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකයක
1: හඳාන්තුගෙ තිරිය දතුරු කොල්ලම

0: දිවිහින් නායකෝ.
1: නුවදිහ එකෙන් මෙගහත්ස් දිවහි FM.
2: ලවයකක් පහෝ ලවයි.

0: හමේකන නොදිහයක මිකහත් දිවේ ෆිල්ම්.
1: එල්ලවයි එකමකු ආ අඩේ. ආ බීටෙන්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවදේ නමුග අබදුවස්
1: ලවයකක් වහ ලවයි

0: නුවදිහේක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මේ ගාතුග
1: ඉතුරු බයක දියුම්ගේ කුරින් අනික්කාවේ සමෝල්මින් දාවින් අඩුවහලානේ.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: එම්මෙෆස්
2: මොනිෆෝයි කිලෝන්ගේ ඩායරා එම්මේ තාජා මේ බලාලනී මේ හප්තාග සිනමාතකෂා OTT ප්ලටෆෝම් තකගන්න එම පොඩෙති රිලීස් තක
1: ප්‍රීමියර් ගස්
2: ಹಿಂದಿ ಸಿನಿಮಾಗ ಮಿ ಹಫ್ತಾಗೆ ಎಮ್ಮೆ ಬೊಡು ಪಂಸೆಂಗ್ ಉಫೆದಿಫುವಣಿ ಸೆಪ್ಟೆಂಬರ್ ತೇವಿಹುಗ ಸಿನಿಮಾತಹುಗ ರಿಲೀಸ್ ವಿ ಹುಮಾ ಕುರೇಶಿಗೆ ಆಕ್ಷನ್ ಥ್ರಿಲ್ಲರ್ ಬೇಬಿ ಡೂ ಡೈ ಡೂ

හම එෆදෙන් තිමන් රස්කලාන්ගේ ආයත්ත තියබෑමීහුන්න විදාළුවේ දෙව්වා තියබෑමීහුන් කුත්තකුන් තාහිර කුරව්වා ෆොතයි හෙක්මෙ තියබෑමීහුන්න උගන්නවා දෙව්වා තියබෑමීහුන්න කුරින් එංගිෆානුවා කන්ත උගන්නවා දෙව්මට්ටකා තියබෑමීහුන්ගේ තෙරය තියබෑමීහුන්ගේ තෙරෙන් රසූ ලගු තිමන් රස්කලාන්ගේ ෆොනුවීමේ.